yin zi ni chung sip targi dong wii tep ju lakdara chibi nang chuk di lakdara chiba tan rim nguyen shu ji chung sip targi dong wii genji tuan gyu yabu chiba tong tong paru sum tu tam zi nian bat tan shib za ding sip cho yong xiong di jie tu ba che di xing sum le duen ki chum zhe sabi to ni ji zo rinu ti rip jen ki pion zhong sabu zu zhun che gyu ro gun di dong gyu xie sum shi wan jun zheng ki gyu gong ji sam shi tan kyun yong ki dawa ta yong che ne gyu nam jen ki ro gyu ro le tuan tuan gyu tup gyu ro gun di dong gyu xing xing zho le ki chu du tuan gyu nu ba tan bu zhe pen zhe ngar wei che ru dan ne yu bap tan duen di xing zho le ki tuan gyu nu shu sam pe gyu dong gyu ba tan sa du kien ten lik jie tuan le pe gyu nu bu yong che gyu ba tab gyu chu dong ki xing zho be yu bap pan yong che ne zong kong ki meng zhu tuan le ki sing tan gya tup che ru dan di xing zho be tuan le kwa zhe ki par dan ki be nyam zhu tu ba che gyu ba 규남진기 위로 미디바타 위범 피자규 람수 투자수네 네피기 단돔 예시를 야부치바타 리카예네 규남진기 로교로 야부치고요바 레시치동 기념용 로브존타 비주 야부치에네 시림기 주교마라타 뉴바 팅럽진기 추제 삼피제바라 공도로 당기 네주의 렌점기 지른숨기 총습 조준치규로 군디 동급의 제기네 수노시 완주정기 규남진기 로교로 제바타 총셉 타르게 조교로 군대 돈주니 뒤진부 탑주 랭게지 옌베 림과 구지 레지베 양타베 시드웨 레지 다원 주바타 라더 치바 만라 디기 주규티 시드웨 레지 치셔를 지네 타다 뒤응의 냉고 주규 타존 치바타 장동앙 춘이 신례 된 주바 체디 체벤타 치수진노 만조타 카체와 미장 통화 소지 내된 요산타 주리 체디 신조베 뒤로로 뒤마타 xīng zhō bē hūr sīm tāng rīng gu rīng xīn, sā tuyō rīng xīn jē qē rū tōng wā tāng. Sī chū, chē gā jīg chū mī jī bā rā, sī tuyō lē jī tī xīng zhō lē kī bū zē tāng pēn zhē tōng wā tāng, xīng zhō kū yu kī nē chū lēn tsam. Xīng zhō bān jū chū jē kī chū ngā bā qē bā tāng, gā jī xīng zhō bē, zē tū dēn bē cō rā jāng bē rī tuyō tī, chōng sīp chō yōng nē tār jē yōng gyū rū gu nī tōng wē gu shū sū gyū rwa qē gu. Bēn sā rā kī, bēn yīng kī lē shū gyōng gyū tā jōng qē nē, sī tuyō lē jī tī ngwen yu ki gandhi si wē tō ngwen bar qi gui la. Lu yu ki shu lu nian duan tak ju qi bē tō ngwen bar qi nè. Tē bu kong lian ta, cha sha sar tu ki chi jo ka zi mu tu tuan ba qi ba ta. Ju zui lē zu tong wa ta, tuan gyu qi gyu ra tam zin qi nè. Ju zui lē bu ra dian di, sī tuyō lē jī ki nian sē dian bu yong wa qi ba. Lē shu gyong gyu tian ya, sī tuyō lē jī si yin bē yang tak bē sī tuyō lē jī da wan zu gu ba ma sē. Ming a ta, pu lē ming nè. wǒ zhè gǎ zhè jiù lìm chuè qì xù lù nián duàn tǎ zhù qì bǎ tǎn rén gùi qì lè xù jiǎng jiù tì ráng gěn lǎ zì nián zhù bǎ tǎn gěn kù rù pè bǎ tǎn tè bù kù lián qì bǎ mǎng qì qì sèm zhè sè nián qì zhè tò bǎ rǎ ngè mì zù qì jìn zhù bǎ rǎ ngà yì bè bè gěn zhè chà dù kù rù dì mì zè lián gěn kà rì rì xìn zhù dì qà rù gù ngàn jù rù tù bǎ qì gù nián duàn qì zìn chù tǎ jiǎng qì nián lop zhōng lōsū tē kūgūp lā zhīn dī, jū jī tā dhī rī kī gāng rī kūrwa tāng, sī tū lī jī tāng wē hē bā nē duyān cū shī yabu chē nē. Jōng zī nē, jū jī chē gyōng būtū tūyān bā tāng, jī xie gūn chū kī lē duyān yabu zhū bē nū bā tāng, jōng tāng chē rū tāng tō. Mī māng chī, sī tū lī jī tū bā tāng, tū ngōn zhūm nē, sī tū lī jī jū jū tā jōng chē dī, chōng sīp chō yōng nē tā rī yōng gyō rō, gūn dī tōng gu xie sōm shī. Wān jū zhēng kī, rān yū zhōng tōng wē kī, 직접 수지 시진핑이 나오베 가고 계진이 공통 라더라 타지도 체디 만조님기 추민주최타 르송내튼 직류주지체규 거르기 당중앙기 탑주구지카 라더라 퉁교체네 르송님내튼 카직십실의 타주체카라 퉁의기내튼타 자산카지 주비 만조기 딩조성부토비 디루니 만조님기 추민주최타 르송내튼 직도 규제 지배 가제로 인배 네바르토 당중앙기 특주 규제카 지마지신라더 퉁교 체디 직도 규제 체규타 양타베 시르레지 다완 조바타 라더 체베 롭종 로수 송제 체토 초용네 당년비 경주티 시림타 만조지 최토 캡주로 군디 당디 직도 규제 지배 내튼 야부 좀네 만조츠 균도 사바라 뇽조로 토바타 편제 토바 치고 존네 캡군기 직도 가주 내튼 군디 당네 개용 人心 타 rán yu zhóng kì zhóng nè zhú zhì nám zhàng lè mìng nè, mang zhú kè bóng tè kì wì shù zhàr kì nè tùn tàk zhú chè gyù rò tàm zhìn chè dì. Tùn ngòi sè tò chè bà tàn, rì yì chù tùn chè bà, gà zì lù zì tàn zhè wè zhù zhù tàn, rù zhù nè tùn lè xì gnè. Mang zhú kì kè bèng lè nè zhì tòng wè zhì gè chìm gè kì nè tùn xì bì rè tàk zhù nè bù chì gù. Mang zhú tùn ngòi yà bù zhù gù bà tàn, lù dèng gyù wà mè bà rà, tù rù bù sà bè tàng kì mang zhú lam chù kì yùn qiòng chè bà tàn,
tonda paru sumtu. Manzo nyeram ki tonda chungzaan nam, rimga dangwe ta sishungi tuyanjin la zi ne tamzin chikubo ma se.